දෙමෙති ඒසවී කීරිත් කුරවානුගේ සූරතු යුනුස් අඩ්ඩිය හයිබන ආයතුම් ෆෂයගෙන් එසූර නිම්මා සූරතු හූදු ෆෂයගෙන් එසූරතුගේ ෆස්වන ආයතුගෙන

ඒගෆානු කොම්මෙ කමෙක්ගා උළුවියස්. අධි කලේගෆානු කුරවානුන් කොම්ම ච්ච කියවා විදාල්වියස්. අධි තිය බෑමිහුන් කොම්මෙ අමලෙක් කුරියස්. ඒ අමල්ග තෙරේගා තිය බෑමිහුන් උළේ හිදු. තිය බෑමිහුන්ගේ මච්චත්තිමන් රස්කලාන්ගේ හෙක්වේ බොඩිගෙන් වාකම්ගා මෙනුවීනුවමි. අධි උඩායි බිම්ගාවා දර්රෙක්ගේ මින්වරුවස්. අධි ඒව්‍ර කුඩයස්. අධි ඒව්‍ර බොඩස් කලේගෆානුගේ වෙරිරස් කලාන්ගිය වංහනා වෙගෙනෙන් වෙතේ. බයාම් වෙගෙන්වා ෆොතිග්ගා එතකෙති ලියව්වාෆා මෙනුවීනුවේ.

දන්නාශ හම කශවරුන් උඩුතගුගා වාහා බයකායි බිමුගා වාහා බයි මිල්කුවේ වඩිගින් වනී අවෝහශේ. අවෝහනුම් ෆරාතක අලුකංකුරා මීහුන් හකීගතුගා ශරීකුන් නකා තබායින් වෙතේ. එවරෙන් එ තබාවනී හීයකක් කම්ගා නූනීන් වෙතේ. අදි දොගු හදා බයකම්ගා නූනී එවරෙන් වෙතේ.

දෙන් එකලේගේ ෆානක් ෆහුගා තිමන් රස්කලාන්ගේ රසූලුන්තකෙ එබේ කලුන්ගේ කවුමුගේ මීහුන්ගේ ගාත ෆොනුවීමේ ෆහෙ බයාම් වෙගෙන්වා හෙකිතන් එවරෙන්න එබේ කලුන් ගෙනෙස් දෙව්වූුව නමවිස් කුරින් එවරෙන් දොගුකුරි කන්තකන් ඊමාම්වා බයකු කම්ගා එවරෙන්නු වී හම එෆදයින් දෙකොළුවෙරුවේ හද්දු ෆහන අලාදා මීහුන්ගේ හිතවුගා තිමන් රස්කලාන්ගේ සික්ක ගස්සවා හොෂීමේ.

0: එවරෙන් දෙන්න වූවේ කලේග ෆාර්තිය වඩාගති තිමම්මෙන්ගේ කාබෆෙන් උලේතී තිමම්මෙන්න ෆෙනුණු ගොතුන් තිමම්මෙන් එක්කෙ බා කොරව්වා තිය දෙබේ කලුන්න බිම්ගා වෙරිකං හෝ දෙවමතෝය තිය දෙබේ කලුන්නන් ඊමාම්වා බයොකම්ගා තිමම්මෙන්න නුවමුවේ.
1: وقال فرعون ائتوني بكل ساحر عليم
0: فرعون بني مولدن هوريها جادو غرن تمامنگ گاتا گنس ديشه

අදි මෝසාගේ ෆාන විදාළුවී ඒ අහුරෙන්ගේ කවුපුගේ මීහුන්නේ තිය බෑමිහුන් අබ්බෝහන් ඊමාමවිගම් වානම ෆහ එකලාගේ වකීල් කුරාශෙ තිය බෑමිහුන්නේ මුස්ලිමුන් කම්ගා වානමේ.

0: ලකුණු තම හට්ටාන රාජ්‍ය හසාාවක සෑකනක අවුමන අන්දාග කරවැනි තේර මේලා තේවිස් මේලා තරේග එවරජ්කු වැෑහුන්නානකම දෙෙන් විදාගුණු අන්න ගඩීග සාලිස් මේල් සාලිස් රස් මේල වැෑගදුම් පුරසතවේ අදෙන් දේපෙර දේදරගතුම බෝකු කදවෑයක විසාරම එන්නන එන්නවෙස් මුළ දුවස් රාජ්‍ය විහසාව කෑවතකම උඩුමට බණකු වන්නානේ අදෙන් හාසකතක හව පා කොල්ලානකම අදේ ජෙදුවන වරු වෙච්ච මේ එබ්‍රෙජ්කොම් වැෑ බාරකොන්ටම හට්ටාට ආමන්න වර බොඩ පා කොල්ලවේ හම මේ දියවර බොඩවා ගඩීග උදෑ ගසරු හාසකතික මිතරාහිතරේක්ෂා රාජ්‍යක දෙකුණු ගාතවතක දෙ බයි රත්තක හම ඒ පෝසත බෙන්ගත හම එතමක්කම සමාල ලම් වශය අදී මේ එබ්‍රෙජ්කොම් වෑගින් බාරකොන් දමට්ටාකි කණු ආමගතක ගදවාන් එහම
1: මෙදරාචරය දෙකුණක් වහත් යුදාල එම දිය බොඩුවාන කොන් ගඩත එකතුම ලපා කරවෙන
0: මෙදරාජිතරයේ ගතවතක දෙංගම දියවර බොඩුවානී එගාරගඩි සාලිස් පහිමියක ගාරු රාජ්‍යක දෙකුණ දියවරු එම බොඩුවානී පාරගඩි පණබෑග දෙන් අවමනක ලකයි නොකුල රාජ්‍ය උතුරක මේ උදෑග පොස්කම එහෙනම රාජ්‍ය උතුර වෙස් දේවරුන් බොඩුවානි ඒගාර චහැරු
2: දැන් දේවර බොඩුවා ගඩිතවක රාළු ගොස්මින් හුන්නාන කිහවල්කත
0: රාළු ගොස්මින් විහාරොස් මේ හාස්කොතික නෑ ගණ්ඩතවක අවමෙන් එන්න පොහොම මේ සැටලයිට් මේ දුරක බලාලේ මේ රාළු ගොස්මින් බලාලේ රෝ බුහුරි ගෑගනක හැස් ෆූට් අප් ෆූට් එහාවර එබ දමහට්ටා රාජ්‍යයේ ගිමදිතරය දෙකුණු ගතොල්තෝ එහෙතො එම මේ හාසකම් බෙද නැහැ මෑකට තෝ මේ ආවරගේ මේ රාළු ගොස්මින් දෙවලනේ එම මේ දියවර බොඩුවා ගඩීග මේ පුරුසතෝ මේ හාසකත් ගෙසම මෙතරයි ත්‍රිෂා රාජ්‍යයේ දෙකුණු ගතවතක උතුරු ගතවතක සරහද්දු ගෙසම මේ එවරේජ් කො වැ බාරු එන්න මේ ජුම්නුකුත් රාජ්‍යයේ දෙකුණු මෙතරයි ත්‍රි මිජේ වර උතුරු එහාවරක එවරේජ් වැ ආබාරනෝ
1: හාෆිස් මේ කුරියා දෙතින් දහ බැලදර කොංකල් බදල අද දානක මන් ලාෆා කරවෙත
0: බොඩු බෙදෙන්නේ ගතුක මේ විස්සාර හම මින් දෙනිගෙන් දානකම බොඩ බෙලිලේ හුරු දුහගේ බොඩ මෙන්දුරු එහා සබංගේ තෝ මෙන්දුරයි සබංගේ ලොකු බොඩ දාන දෙන් මෙන්දුරු පහු පෙරිගෙන් ඔබ පහ කොල්ලේ කොමිසර් ක බෑ බ්‍රිජ් කො මඩුවම් පශානකම දෙගෙන් මින් දෙන්නේ ඒක මානේ කි මෙන්දුරු පහු පෙරිගෙන් කොහොම කණු මඩුවානේ කියන වෙන වෙස් මේ ඒ සාළු ඔස්මින් තංකොල දිනේරොන්ද කදි සුන්නානේ ඒ බ්‍රිජ් කො බෑ අදි මඩුවෙන් දිය එක්කෝ මේ කණුගේ රාළු මෑතිර වෙන මගුතු කොල නගානේ බොඩ දෙවෙනි වේගොණ තංගලාලාරේ කොමසරක මේ කණු මඩුවෙන් දානකම
1: කුකුරෙත් යදල් මාද මාතු
0: ලබ ලබ මාලමගේ මෙන්දුරු පහු පෙරිගෙන් පහගම පුරවෙනේ වැ ඇඩ්‍රිස් කොම්මඩුවෙන් දානකම ඒ හා මේ හාසකොතේ මේ මෝසුන් එහා බොඩම් මේ වැ ඇඩ්‍රිස් කොම් මේ දමහට්ට දේශවබෙන් බොලේ ඒ කේ බෙන්ගෝලක ස්මාරේ ද සර්කියුලේෂන් අදි රාජ්‍යක දෙකුණ වාගත ඒ රාජ්‍ය ගිරු දෙකුණ වාගත සර්කියුලේෂන් ඒ ද සර්කියුලේෂන් ගේ මේ පාරු ගදවා වරක රාජ්‍ය සරහද්දු හම වැග බාර්මින් ඒ ඇඩ්‍රිස් කොම් දමහට්ටාන දෙන් මේ දෙසිස්ටම්ස් කොම්සරක රාජ්‍ය දුරම් මඩුබණු ඒවම එතන හාසකතක රාජ්‍යක මේ දෙකුණු ගතවතුගේ ඉරු දෙකුණගින් සිස්ටම් උදවරක රාජ්‍ය දුර ජීගෙන් දාන මාතම හැම ඒක සෝබුන් රාජ්‍යගේ සරහද්දුක දමහට්ට ඇගේ බාර්මෙන් තකොලේ මේ මඩුගෙන් දාන කුළුරු බැලෙවෙනි
2: මේ වගතන්ගේ සමාලන්ගේ බොයිතෝ
0: ආද මේ වගත ඔවුන් ඉන්නානේ මේ දේලට ඉෂෝ කොෆ මහරස් ඉන්නානේ ඒ අල්මින් මේ දෙහිජන් දෙක ඉන්නානේ මෙදුරාජිතරේ පෙරේගොස් රාජ්‍යයේ දෙකුණ හිතබ මේ එවරේජ් කො වැ බාරුවානකම බලේපා දෙන් කණු ගදවාන තීවේ ඉන්නානේ වයිට් ඇලර්ට් එක ඉෂෝ කරේප දෙන් අල්මින් ඒ පහමණක ඉන්නානේ වයිට් ඇලර්ට් ඉෂෝ කරේප කාපතුලා අලිපතුලා අලිපතුලා දෙතරේ ඉන්නානේ බෝකු වාරෙවිහි අදි ගුගුරානකම ලපා කරවි විලාගණු 40 පෙර ගදවණක ලපා කරවි ඉතිහාසගතික මේ නිතරහත්ක මේ කාපතුළු පෙරින් අලිපලි අතල හසව මීනි බොඩ වාරේ මේ එදට ඉෂු කර හේතු මේ නි එදට මුදත් හොවාණි නෝ මේ දුනු වෙච්ච හැරු
1: මේ හැපි දැන් මේ මේ දවස් කල් කිව්ව දවල් මන්තර වරක් ගෙන බයකු මිත් කෝගේ මෙති වෙන දැනක ඉතුරු බන්දි දෙ බන්දේ සවදජ මේ දැන් හම මේ විස්සාර වේදනක වරක් ගෙන බෙපන විදාල දැන් ගාගණක දෆා කරව ගතක බොඩු ඉතර කිනේ වාණකම දෆා කරවෙත
0: ආ මිහුගේ අරුමෙන් බොඩු මේ අන්දාසා අද ඒකතු මේ මේ මොර අවුට්පුට්ස් බොඩු මේ දක්කනි මේ පොඩි හිරු ආයත මේ දදුතන් කොළ මේ මෝසු රීති විද්‍යස් එක්ක මූසු අලි

0: ගිනුගානේ તો රාජ්‍යයේ ඉස්සරහත්කම දෙ දෙතර වාරේ උලේනේ දැන් ඒකට බිහෙව් කරා කමක වානම ආමන බොල ලපා කරෙවෙනී ඊදංගම පුරුෂකේ බොතේ ඊද දෙමෙන් හතයිස් වන දෙතෝයි ඊදකම මේ මොසෝණේ කා ගෝසුමගේ පුරුෂකේ දෙංගත දෙයෙන් ඒහුලඟ මොසුම්ගේ පැටර්න් බිහෙව් කරා නිකා ගොතක හාමුකත ඒ රාජ්‍යයේ මෙහුලඟ මොසු පිෂින් ගන්නේරු පුරතම් කොළව මේ හප්තාව පොරවන් දෙක උදරක විසාර වේලා දෙතරම් ගෙපෙ දීප අනිකා විසාරවන එම ඒ අන්න ගෙපොම යන්නානේ අල්මන බොඩ දෙලිවේතුගා මේ දෙශේ හස්තාවේ ගෑගනක ආලිත්ත හෝම හිසව පෙරින් ගෙපෙන් අන්නානේ ඈස ගෑගනක ෆස් වරක දෝ ඕමුග පුරුසතෝ බෙ දෙ මොඩල් බොඩ ප්‍රෙඩිටස් වල කෑගොතක එනෙමෙස් දෙන් පහත අනිකාවේ ඒතුරු ස්පෙල් එක ගන්නාන කොම්බඩ බෙලෙ එයි මේ ජෝන් මොහගේ එවණ දෝස් ඒ එවරේජ් ඔතක ඉන්දියාගේ එන්නේ දෙකුණ පුරුම් මොසු ෆෙෂේනේ දෝස් කොටගේ වේපු අබුදස් පහ කරා දෝස් එම ආමුතක
1: සරහද බෑදර කෙනෙක්ව අවටර ගමතක
0: පෞත්‍රි ගමතකේ සමහාසකති ගමි මේ වගුතු ශ්‍රී ලංකාවේ සරහද මේ මුරුමති බණකොම තියෙන බොඩ බෙලිවෙනි මේ සරහතරසේ මෙන්දුර කොමසක විසර පුරාණකම මේ ශ්‍රී ලංකාවේ සරහද සුදරක ඉංග්‍රීසි ව්‍යාපාර වේබ මිහාරසත් කොලේවරික ව්‍යාපාර ද ඉන්දියාගේ මේ ආමුකම දිවිහි දිවිවල හිසක්ක බලලා රෝ බොඩ මේ කේරලා আদি මේ තමිල්නාඩු කරහද
2: දෙන් හැම යාකීක එමෙමෙන් ඉෆ්තිතාහ කුරි දෙ මුබාරත් එක බෑවරුම විශ්මිතී ෆුරසත හොලවා ලාෆ්තෙත ක්‍රාෆ්ටඩ් බයි කරන්සි මේ නමුක කුරියගෙන් දා මිද මුබාරත් ක උෆෙද්දුන්ත තයාර කරන් බේනු කුරානි බේ আদি බේනු නුකුරා කුදි කො කොෂාෆා පොලිම බෙන්ක් නෝටු තැංගෙත මේ මිදකති බේනු කොගෙන් ඊජාදී আদি මානවී උෆෙද්දුන්ත කින් උෆෙද්දුමගේ මක්සදග කුරියගෙන් දා මුබාරත් එකම මිවනි දෙන් මේ මුබාරත් ග මේ ಬ್ಯಾವರಮ್ಗೆ ಫುರ್ಸತ್ ಮೆತಿ ಸಾಧ ಮೇ ದೇಹ ಸಬ್ಬಿಹುಗೆ ನಿಯಲ ಕರೆನ್ಸಿ ಡಾಟ್ section@mma.gov.mb ಅನ್ನು ಇಮೇಲ್ ಕೊಲ್ಲಂ ಮಿಜೆಹಿನಿದೆನ್ ವಣವಣೆದ ಫರಾತಕ ಖಾಸ ಇನಾಮತಕ ವಿಸ್ ಕಡೈಡು ಮಣಿ ಎವ್ವಣ ಫರ ಹಾಸ್ ರುಫಿಯಾ ದೇವಣ ದಿಹ ಹಾಸ್ ರುಫಿಯಾ ತಿಮ್ಮಣ ಫಸ್ ಹಾಸ್ ರುಫಿಯಾ
1: ಐ ಸೋನಾ ಡಿಸೈನ್
2: ದೇ ಭಾರತಕ ಆದೆ ಆದೆ ಸ್ವೇನಿಯ ಡಿಸೈನ್
1: ದೇನ್ ವಾಟ್ ವಕ ಮೆತಿ ಫರ ಹಾಸ್ ದಿಹ ಹಾಸ್ ಅದಿ ಫಸ್ ಹಾಸ್ ದೇತ ದೇನ್ ಹಮ ಫಹಮ ಬಾಹಕ ಧನ್ಯವಾದ ನಕ ಮಿಗತ ಜಪಾನ್ ಭಾಷಾ ಗರ ಫರಾತಕ ಫುರ್ಸತೆ ಬೆಂಗತ ಜಪಾನ್ ಭಾಷಾ ಗರ ಫರಾತಕ ಜಪಾನೀಸ್ ಲ್ಯಾಂಗ್ವೇಜ್ ಎಲಿಮೆಂಟರಿ ಏಕಕ ನಮ ಕೋಹ ಫರನ್ ದೇಹ ರಾಜ್ಯ ಗೌಮ್ ಯೂನಿವರ್ಸಿಟಿ ಮೆತಿ ನಿಮ್ಮ ಎಮ್ ಎ ಕಮರ್ಷಾ ಗರ ಫರಾತಕ ಫುರ್ಸತ ಬೆನ ಕುರಬಾತ್ ಫನರ್ ಹಫ್ತೆ ಕುರೇಗ ನಮ ಕೋಹ ಫುರ್ಸತ ದೇನಿ ಬಾರಹರ್ ಮತಿ ಫರಾತಕ ಫಾಮ್ ಶಾಲಾ ತರ್ತೀಬ್ ಎಮ್ ಫುರ್ತಾಂ ಫಾಮ್ ಶಾಲಾ ತಿರಿಸ್ ಫರಾತಕ ಬೆ ಫನ ಫುರ್ಸತ ದೇವಾನ್ ಫುರ್ಸಾಲನ್ ಜೆ ಸುಂಗಡಿಯಕಿ ಮೇಮಗ ಸತಾರ್ ಮಣ ದೋಹಗ ನಿಯದ ಉಂಗೇತ ಎರೆ ಎಗಾರ ಫನ್ಸಾಸ್ ನೇ ಕಹಮೆ ಬೆ ಹೆಮೆ ಮಿಕೋಹ ವಣಮ ಶರ್ತಕಿ ಜಪಾನ್ ಬಹುಗೆ ಬೇಸಿಕ ನಿಮ್ಮಾಫಾವ ನುವತ ಎಫೆಂಬರ್ಗೆ ಹುಣರು ಫರಾತಕ ವಾಂಜೆನ ಕಮಣ ಉಂಗೇತ ಹೆಮೆ ಶೌಗರು ಫುರ್ ಫರಾತ ಆಜ್ ಬಹೆ ದಸ್ ಕೊಲ್ಲ ಲಿಬೆ ಫುರ್ಸತೆ ಉಮ್ಮೀದ್ ಕೊರಂತೆ ಬೇಫಣು ಹಾ ಮಿಕಮ ಸ್ನಗ ಕುರೆ ವಡಾನ್ ನಾಡಕ ದೆತ
2: ದೆಂಗು ತಿರಮಿ ಸಮ ಅಳುನ ದಣ್ಣ ಮಂಗಣ್ಣ ವಾಹಕ ಇಂಗೇತ ವರಗಿನ ಬೇಫಣು ಮಿಹರ ಅಡೋ ಸವಾಣೆ ದಿವೆ ದೌಲತ ತಿರಿ ಸ್ವಸಹರ ವರೆ ದಿಗುಮತ ದಿಗೆ ಇಖ್ಲಾಸ್ ತಿರಕ ಮಾ ಖಿದ್ಮೆ ಕುಫವಾ ಫರಾತಕ ಏಕಮಗೆ ಅಗ್ವಜನ್ ಕುರ್ಮ ದೇವಾ ಖಾಸ ಇನಾಮ ಇಂಗೇತ ಜೂನ್ ಮಹುಗೆ ಏಕಾರವಣ ದೋಹಗೆ ನಿಯಲ ಮೇತಿ ಮೀ ನಾಮ ನಂ ಹುಶೇಳುಮಗೆ ಫುರ್ಸತ್
1: ಅದಿ ಅಣ್ಣ ಅಣ್ಣ ಮಹುಗೆ ದತ್ತ
2: ಆದೆ ಆದೆ
1: ಆದೆ ಮಸಲ್ ನೈ ಹಂ ಬೇ
2: ಮತ್ತೆ
1: ವರದ ದೋಸ್ ಕೊಳ ವರಗಿನ ದೋಸ್ ಬೇ ಅಣಗತ ಬೇ ಅದರಣ ಹೋಲಿ ಫಾರ್ ಅಬದ ಪೋರ್ಟಲ್ ಮೇದ್ರ ಕೌಶಲ ಹಚ್ಚೆವಿಂ ಫಸೇ ವಾಣ ದತ್ತ ಅದಣಕ ಸಳ್ಮಂಗ್ ಮೇದ್ ಮೌದು ತಿಬೇ ಅಳ್ಮಂ ಧನ್ಯವಾದ ಬಾಕಿ ಕುರಿಯದ್ದಾಂ ವಿ ದಾರೆ ಖಂಡಳಮ್ಗ ದರಿಫಳ ಎಹಿ ತಿರಮಣಿ ಕಿಹಿನ ಎಹಿ ತಿರವೆ ದೇ ಗೊತೆ ವಿದಾಳು ದೆಬ್ಬ ಕೊಡ ಇರುಕೊಳತಿರ ಅಳ್ಮೆ ತಿಬೇ ಫಣ್ಣ ಬದಲು ಕೊಲ್ದಾಣ ಮಿಹಾರ್ ಗಾರ್ಡಿಂಗ್ ಹಗಡೆ ಥಿರೀಸ್ ಮೇಟ್ ಮೀ ದಿವ್ಯ ರಾಜ್ಯ ಗಡ್ ಅಳ್ಮೆನ್ ಬಡಬೇರ ಕಫ ತಿಬೇ ಫಣ್ಣ ಎಂಬ್ರೆ ಬದಲು ಕೊಲ್
2: ಬಡಬೇರೆ ತೋ
1: ಬಡಬರ ಎನ್ನುಂದೇ ತೋ ಬಡಬರ
2: ಪಟ್ಟಾರು
1: ಗೋಸರಿ ತಿಂಗ ಎಂಬ್ರೀತ್ಲಬೇ ಅಡು ಹಾದಾಣ
3: IKEA presents
4: Bajwer Henry
5: IKEA Opticals in eng has rupiya in mate giviya fariya kura wage nasibiri farataka debe fulaka drum loan umra dature mi promotion ga hedu kura komme eng has rupiya ka coupon ne mi ge iturun tafato ki brand takun 30% hame discount adi komme thing has rupiya in mate kura bagiya fariya ka fasate kuru fya gift voucher adivas adivas nasiba gwazan kollu mang ailaya ratte hinnaiku avahan IKEA Opticals ziyara kurabba

0: ඉරාහඳ දෞරවාන ඇත හඳුව සොස්සයන හඳවාරාන මේ හොරිහකම දාන දුනියග දෙ සූද ගොත තවරයක මස් දාන දෙ හඳන්තවසාවාන් හඳන්ත ෑම රොවේ පහරු සන්නාන හෙවේ පහරු සන්නාන් ක කන්තක ඇ ඉගත දන දුනක හර හැග ට රජ ාජ හඳන මෙද ප්‍රාම් ති ේන ග ද රම
1: ක ප්‍රග්‍රම් ගලම වාහකදකම ද මවලුවක කුරිය දා විදාරය කඩයලමග දරිෆලන් හිතරි වනී කිහිනෙන් හියේ ඒතරි වා ගොත්ත විදාලු දෙ වාල්ගුන් මෙන් හම වරන් අඩුව හාලන් අදි මේ බයි මෑම ෆෑන්වස් අඩෝස්සම බේනුම් ෆුළුවාන කන්නේගේ මෙහම මේ එබේ ෆුළුන්ගේ දරි ෆුළු කුරිය දාම් විදාරය කඩවලුමුග එහි තරිවාන ගොත්තකා ගුල ගුතුන් ඔලුම් ෆිල්වාල් මෙහම තිබ ෆුන ෆුරස තෙබ ගුලවාන තින තිනෙන් හතර සුමෙන් හයි සුමෙන් හයි මිනම් බර දෙන් අලුගුන් මෙන් හතිගේ ඛබරුගේ කුරින් වාහක දකාලේ සයිදුව වරගින කංකන් හිස්සා කුරෙවි වර මුහිම වාහකතකි දෙක්කෙවි දෙතු
0: හාගේ ගොතුක සෝල්මන් හම විස්නාන් ජෙහේ වර මුහිම නුක්තහත සයිද දෙන් අල්දි අලුවාදේ සයිද කියන මම හම් කරුන දනවාදේ දනක තවලි මි දෑරග තරබියතුක දෑරග සාල්හකතර සාල්ස හරවර ගින දෝ හදමතුක මිහාර සොන්න බේ ෆල ගොතන ඕල්මන් හම මොහිම වාහතක දෙන් සයිද ස්වාහ කරේ මිහාර ඕලෙ නෙමි එලෙවල මිහාර තයාරව මන දනේ ඕලෙ ග නතිජ දෙව ම අකීග දෙන් එලෙවල කොදින් හම මේ වන්න මසෙව කරම් ෆෂාන හෙම ම මිකමුග දෙන් තිබේ ෆලුන්ගේ ඛයාල් ෆලත හිස්සා කරව දෙ මීග තෙරෙන් බයි කුදින් එබ බුන දෙහරක එලෙවග දෙහරක බයි කුදින බ විස්නා දෙ බෑ මිහ ඒ හම බේකාර දෙහර කම කම සයිද් මිෆාහ කරවි ඒ බේකාර දෙහර නෝන හම එයාකේ ග විස්නංජ හැකමකේ ඒලෙව හදාෆි ඒ වර බොඩ ෆසේ හැකේ වර මුහිම කමකේ කොජ්ජය හාසල් කරවනේ තව දිමෙ දාර
1: දත දැන් වර ගිනන් කුරවේ කං කමෙන්ගේ තව වර දෙර කමගේ ගොතු කම වර ගින බේෆුන ෆාහ කරවා කමේ දරිෆුල බයි කං කං කුරම මජ්බූර් කුරවේ ෆහරේ බාදෙ ගින ෆහර බයි බෙලෙන වෙරින් මිගත මසෙක්කේ ඒ කුරායිරුග බේනුම් වකේ ඒ කුරායිරුග බේනුම් ව දායරායක දරිෆුල ලම්බෝ මසෙක්කේ කුරවේබ එනමස් මි දරිෆුලගේ අමිල නිමුමකං ජෙහි මිහාරු සුරවිශ හතන්ගේ තෝ ඒ බෙලෙන වෙරියගේ දවරකි මගු දක්කෑ දෙනුන් ඒ මගු දක්කෑ දෙනුමක මසෙක්කේ කුරවාගේ තෝ මිසාලක මිවෙනික මේ කුරාෂේ බුණුමගේ බදල්ග ඒකි දායරා තෝගේ ෆෑදායා හුරි කොංජුන් තෝගේ වාහකත කියා දෙවි දානි දෙතු
0: ඔමන මිහාර ගොලෙ මිහරි අරුන් මින් එවන් තරේක අස්සලාමු අලයිකුම් දියානා
2: වාලයිකුම් සලාම් වරහමතුල්ලාහි වබරකාතු
1: කිනේ තෝ දියානා
2: අල්හම්දුලිල්ලාහි
1: මොසුම්
2: මොසුම් වරස්ස
0: වෙහනේ
2: වරක් ගොස් මිහාරක් නොවේ වෙහි ෆතිහෝ හම වරක් වාරේ වෙලා වරක් පෝකම් වාරේ වෙහි විදා ගුගුරා වැ වරක් ගත
0: ආද මොස්ම බේ ගොමේ දරේ බ විදාල් වෙංගත අලි ෆල්දම් ෆම් ෆෙරගෙන්
1: බාය දේ කාෆතලම් ෆිෂි ගාලි ෆලි ෆතල දෙත
0: කාෆ ෆෙරගෙන් අලි ෆල් ෆල දෙතරේ ගහම වර බෝක වාරේ මොක ෆුරස තෙබේ ගුගුරි බ ගෙත මි හුරිහ කම ක ඇකි මි දානකම ලෆා කරේ ක බේ ෆොන් විදාල් වන්
1: තේන ඔෆිහ දෙම්ගේ මගමති ගතෝ
2: ඔෆිහ ගොස්ස
0: විස්සාර මේ අසර දක්කාදි මහකට බෑ
2: විස්සාර
0: දෙවත බලමන
2: බලන් ජෙහෙන විස්සාර අයරු විස්සාර දුරු ගියා ඔෆිහද මිරසබ් බල ඇෆියාම දුරු
0: දුරු
1: දියන දෙමර හුනිරශිස් කාකහල් දුව හෙද්දෝ මේ
2: මිය දකුණු ඔෆිහ මේ මිය හුනිරශිස් කියුනේ මියා දුන්නා නේ යහරි හොනි වැහි උනා නේ මියා දුන්නා නේ මුරණ කොල්ලා එච්ච කාලා ලස්සන දෙ මරම් මීරුවානේ
1: ආ
2: කලසය ගලාගේ
1: මරම් මීරුවා
0: ඒ আদি කලස ඇතරේ ගලාගේ රිහා කුරුජාහත් කලස ඇතරේ
2: මරම් මී ජලවඬුගේ හෙන්නුගේ ඡාගේ ෆේවරිට් එංගේ
0: එහෙමනේ
1: එහෙම දෙගි නෑ ෆිහණී වෙස්
2: ආරේ එදෙන් හම තෙදු දියස් මීනවනේ කම් දෙන් තෙනු නෝදානි තංකොලේ හටි ගණ්ඩක් ගෙල්ලම් බොඩවානේ සීවේ
0: නා තෙදු දෙච්ච හිවීමද දියානා මියදුගේ මවදෝග දියානා ඛියාදකි කොබෑත අලුම දන්නවාදනේ මේ දරිෆුල මගු දක්කා දෙනුම අලුම කුඩියක් දාම් විදාරේ කණ්ඩවලම දරිෆුල එහෙතර වෙන කීන හෙ
2: වෙහෙතර වෙන අලුගෙන් සෙන්න කොටක එන්නේ මුහිම් මොකවක එහෙම වේෆුලම් වෙස් විදාරේ යදව හම මේ ඕලගල නිම්මා ලාස මතීතව නිම්මා දා නසශාෂේ ඒද වෙන නහත අලුගන් හම වරක් පොයි සලුගන් කුඩින් කියවිරි සලුගන් හම එකම වරබ්බට බාර වෙලෙ මෙහෙම ඉරදකෝ හැම දෙකුදින් වෙස් ඕලේ වෙල් හැම හත් නිම්මා ෆයලේ වෙල් හදාගෙ එකුදින් මුනිද වරක් පස්සිහයි
0: අහහ
2: ඩිග්‍රී යද්දියාම දෙන් ඩිප්ලෝමා යද්දියාම වරක් පස්සිහයි ඩිප්ලෝමා ගහම අන්නණි හැම ගිනන් හැම ඒලේ වෙල් ගස් කියවි එච්චිස්සේ ගිනන් අන්නණි හැම
0: ඕ
2: බයි මාත් දාතකුග
0: එහෙම බේකාර දෙහර නෝ එකද
2: බේකාර ලායිලා ගන්නෝ බේකාර නෝ අනික ඒ දෙහර ගන්නානේ තෝ සර්ටිෆිකේට් එස් මෙයා සර්ටිෆිකේට් ගිනන් කරන් ඕනේ මීහක වෙද්දී ඒක සොන්නෝනේ තා
0: සර්ටිෆිකේට් ගන කරුමස්ත මොහෙම ගත්ත සර්ටිෆිකේට් දැන් ලිබේ නැත කොහොමද
2: දැන් මේ බේනම් වනි නමී මිහාර මේ බේනම් වනි හැම අවහ නිම්මාලාස ದುನಿಯಾಗೆ ಸಾದಾ ಎಮ್ಮೆ ಬಡಲ್ಲಿ ಹೆಂಗಾರಿ ಅವ ಟೀಚಿಂಗ್ ಹೊಂದಾರೆ ಹೆಂಗ್ ಹುಡುಮಿಯ
0: ಸಮಾಲ್ ಕಂದ್ಯಾಗ ದತ್ತರ್ಪತ್ರ ಕುರಿಯಮ್ಮ ಕಮ್ಮಿ ಕಂತ ಕುರಿಯಾಗಿಂದ.

0: ගැතම දෙමති තකල බේර ර ඩ ින ක් ශාි ම බර ර කි ම හකො බර කොම හොස්පිටල් දන් හි නොන නාන් නවම එද ජකම බරග සර මේක ා කොල්ද ම දස්කොල තකොල රෝග බොඩ දස්කොල ග ර පෙතර දායකම ම ති හොස්පිටල් තක නොද ම හම ම ගොතු ගෙන හම පාහ කරබන තන්තන විදාාලව දෙබ එමම කොම දංජි නන හොස්පිරාතක වඩා නොගතම හම කම ගොත.
1: අරන් බලාලන මිහාර නොහ මෙනොහු පාහකොල බරිතෝගේ දෙමැති බලාලේ දෙත. දවරනොහ බලාලාරුගත් මිනොහු පාහකොළවේ බරිතෝගේ සුරහිතෝග තරේග නොසරින් දූකොල්ලන් ගොවාලා මාලේග මුසාහර කුරණීකමලිපය බරුග සුරහි පාහක් කොළවේ හජ්ජ ෆුරා දුවස්තහුග බාර් බොඩ්වානිතී සමාල්වාන් එදිච්චකමල්ලිපය බරා පා කවන්සිලුම් පීජී ගයිදුනී ගෙග් ඕඩර් බාතිල්කුද්දයෙන් එදේකමල්ලිපය බර ගේතුරුන් දවරුගේ ලිවමකාදය කොළන් අසාන්ගේ අපුරුගේ දවවා කොෆිකමල්ලිපය බර පාහක් කොල්ලවෙන් ගත
0: එම මිහස අනුමදෙන් මේ නොස්තව සුරහිතක බයාද පුරගම නිම්මාදාන දත්ත
1: මේදක ප්‍රග්‍රම් ොෆෙද්දී මොහමද රමිස් ප්‍රග්‍රම් ෆොනුම්ග ටෙක්නිකල් ගොතුන් හිතිරි වෙදනී මලයිකා අදි ರಾಮ್ಲಾ ಇಬ್ರಾಹಿಂ ಮೇದ್ಗ ಪ್ರೊಡ್ಯೂಸರ್ ಅಕ್ಕಿ ಫಾತ್ಮತ್ ವಹೀದ ದಿವೆ ರಾಜ್ಯ ಗಡುಗ ಕುರಿಯನ್ ಹುರಿ ಪ್ರೋಗ್ರಾಮ್ ತಕ ದಾವತೆಮು ಮಿಹಾಯ್ ಸಾಬು ಅಳಗೊಂಡ್ ಮಿಂದೆ ಮಿ ಹುಂ ವಕ್ ವೇಲಾನ ಅಳಗೊಂಡ್ ಮಿನ್ ಆಫೀಸ
0: ಅದಾಳ ಮಿ ರಮೇಶ್ ಅದಾಳ ಮಂಗೆ ಕುರಿಯನ್ ಹುರಿ ಪ್ರೋಗ್ರಾಮ್ ತಕ ತಿಬೆ ದಾವತ್ ಅರೋಮು ಮಿಹಾಯ್ ಸಾಬು ಮಾಧ್ಯಮಗ ಬಾಜಿರ ಹೆಂದನ ಕಕ್ಕೆ ಬದಲ ಉಮ್ಮೇದು ವಕ್ ವೇಲಾ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ.

0: ගතක නොවදාන තිීවේ හිබ්බි රුගන්නනේ හම ආර්ම මේ රට්ටෙන්නේ
1: රට්ටෙන් ගොතුක තිබීම දැන් ලෝබි නවානීත නෝනී ඉහුසාස්තකෙන් හිතුග නූපෙදෑනීත බුණන් හිතුක වාහකත බහට්ටෑගෙන් හුරවෙස් හල්ලෙන් නොති බෑනෙන්ගේ මශෆෙන්නනී හම බුණ ඒරුම් එගිදානෙන් නො සුනාගේ විස්නු මිකම හොරි ගොතෙවෙස්
0: කමකුවස්
1: දෙ විශාල නුකෙරෙන්ඥා අධියපෙන් එහෙන් ගොතෙන්ගේ සුනාය තංකොලෙ බොඩන් එටෙන්ෂන් දේවි ඒනෑකු වගුත හිතකුරුන් ගිනකෝ ඒනෑ වාහකතන් හිස්සා කරමි ඒරුම් ඒනය වෙස් විශාගේ වාහකතන් අඩුයිවි ඒනගේ විස්නු හොරි ගොවෙස් එගිදානෙන්නු
0: තිී අඟලෝත කරන්නේ තැක්සිගේ එහෙම වේ රබුදු සරිීෆ්ගේ අයිඩිය බේනුම් වනි අබුදුස් බොදුග ඉන්නන සොලියෂන් හල්ලු
1: ඒ තිහෙන් කියයාගේ මනු හෙද්දිය සයෝගේ මමියන්නනී මශක් කාන්දේති
0: කාහන්දී පානමේ කමා නොස නබද
2: දොන්ත ඒ හීවස් නොකරා ගඩ්ඩික ඔෆිහත් තියයි කමකු තනක
3: නූනේ කයිර ස්කූලල්ලා ෆහිතන්ෙරි හම ඔෆිහ වදදම් වෙච්චේ
2: එත
3: කොන් දුවහෙ මිහ රොෆිහ නුවන්න තාද
2: දොන්ත දෙන්නන්නනන දොන්තගත් අබදස් බොන මෙන්න ඔෆිහන් ඇස් ඔෆිස් කංකක් දොන්ත බලම්වාන
3: දොන්ත කී කුරම් බදනි දොන්තෙන් ඉගේ රුස මුරිහා කම කුරාණයවෙස් හම එම්ම රංගලක්ක බුණිමෙන්න්නු කොම්මෙස්කම කුරාජ්‍යෙන් බේර ෆරංජයවාක ඒ කොන් එරපු
2: ඒදෙහම විාරය කමකම පුරණ වර මුහෙම මීටින් නැගේ එකමකු දැන්
3: සුනා නැතිමද කිකෝ සුනා බුණි නූල තදිවස් අන්නාක දොන්ත සුනාගේ මම්ම අවාහක දක්කන්ත
2: නො නො නො දොන්ත
3: ඒ
2: දොන්ත එවස්කම කුරාණක මෙන්න අරන බොල මැතිකම
3: ඒගේ දියහිත
2: ඒගේ එක නොද එකමකු සුනාගේ බේවයා දිමාවිච්චි
3: ඌ කිකෙ බුණි
2: බරක් හිංහමුණු ජෙහිප හුරි
3: ඒයෝ ඒ කීවේ
2: ඒදෙන් අරමෙන් දොගෙන් හදයගෙන් උළුකයින් ගුණේ ඒකමාදෙන් හිංහමුණු ජෙහිප හුරි එකමු ඒ හා ගෝස්මිහෙන් නොහැ හිවන හැමගේ වාදක් කලීම මේ ගුණේ දෙ එකමුක එන බොනාහෙන් එ කුරෙවුණේ කියෙන අලුක මෙන්නු
3: ආද
2: තෙහෙම්වීම ඒ හිංහමුණු ජෙහුන් එබොයින් ඒනගේ දොන්ත ඉසිීද පෙතිත කොලත් එවුන්නන කීවගෙන
3: මිදෙන් දාමිසේ මිහිරි
2: දාමක සිද වන්න
3: ම වදලාප නිකුමගෙන් දාමි වනි
2: එ සිල්ල දංශීද
3: දෙ එක කෛරාව සුනාගවා ගාහාවරුන් දේන ජවාපෙවෙස් කෙනපාරු නීගයේ සුනෑනෑස් කෙනදුවස් වෙජනම කෛර රුසම්ගේ සිකුණි වර්බලි කොල්ලන සුවල් කොක්කොවෙස්
2: මිහාරුව සුවල් කොර එහා සුවල් ගෙන එකමකු කෛර සුනාය ගොඩාගෙන් බාහක දක්කේ එහෙම්වීම එහාවර වෙස් එහුන්නනේ සුනා අයන හමජස්සාති කෛර හාද ලෝබවේ සුනා දෙකේ
3: සුනාවෙස් කෛරා දෙක එහා ලෝබිවන්න කෛරාවෙස් එහා ලෝබිවානෙන්නු රුසම් ඉසින් දෙවුණේ මමි තංහරු ලියේ අවහත් දනි දොන්ත දනීද ඉගේ ඉගේ දනී දනි
2: ඕකේ ඕකේ දොන්ත අහෙම්වේ මහරෙන් දාන කෛර ගොයාගෙන්ගේ ඉගේ මිය දේන එබජෙහෙ මේ අයිස්ක්‍රීම් එවස්නේ නිම්ම ගොයාගෙන් හරෙන් දානගේ අයිස්ක්‍රීම් ගණගෙන් දානේ
3: එම්ම රංගල් දෙන් දනි
2: ඕකේ දේ දොන්ත එතේර
4: සයිෆ් කීනේ රුසම්
5: සාබස් එහෙන් අහන්ත තියනේ
4: නුන් හම බලාලි රුසම් හොරි ආහරෙන් දෙකේ අතිස්වර බොඩ හිංගමුණු ජීවතා
5: යාස්මින එංගෙම්වානේ හිංගමුණු ජයනක යාස්මින් රුසාමා හැදී අබ්බදුවස් උලේකන් රුසාමන් එංගේ එන එකම අලෙවස් නුදයන් හුරිහාකම එංගි හුරේ යාස්මින නම් ඉහාවරන් ඉතුබාරුකොගෙන් එන එවලුනි ಯಾಸ್ಮಿನ್ತಿ ಒಫಿಯುಗೆ ಎಮ್ಮೆ ಸೀನಿಯ ಏಕಕು ಯಾಸ್ಮಿನ ಅಮಿಲ್ಲ ಕಂಕಮಗ ವೆಜ್ನಿಮ್ಮುಗೆ ಇಖ್ತಿಯಾದಿ ಒಫಿಯುಗೆ ಮುಹಮ್ಮು ಎತ್ತ ಕಮೆ ಯಾಸ್ಮಿನ ಗಮ್ಮಚ ದೂಕೊಲ್ಲಾಫೆ ಹೊನ್ನನಿ ಇತುಬಾರು ಕುರಾತಿನು ಯಾಸ್ಮಿನ ಎಂಗೆಮ್ಮಾನ ಯಾಸ್ಮಿನ ಕುರಂಜೇ ಕಂತತ್ತಕ ಕುರನ್ನು ಜೇ ಕಂತತ್ತ
4: ಆಹರಿ ಮರ ಬೇನು ರುಸಾಮ್ ಆಹನ್ನ ಯಾ ಫಸೇಹೆನು ರುಸಾಮ ಸುನಾಯಕಿ ಗುಳೆತಂ ಬಲಾಕ
5: ಯಾಸ್ಮಿನ್ ತ ಸುನಾಗೆ ಫೆಮಿಲಿ ಮಿಹುಂ ಕಾತು ಎ ವಾಹದಕ್ಕೆ
4: ಫೆಮಿಲಿ ಮಿಹುಂ ಕಾತುಗ ಎ ವಾಹಕೆ ನುಯ ತಕ್ಕ ಏಕಂ ಸುನಾಗೆ ದೊಂಬೆ ಗಾತುಗ ಬುನೆ
5: ಯಾಸ್ಮಿನ್ ಎಂಗೆ ತ ತಿಹೆನ್ ಯಾಸ್ಮಿನ್ ಕಂತ ಕುರಿಮ ಹೀನು ಕುರ ಎತ್ತ ಕಮೆಂ ಹಿಂಗಾಫಿಯೆ ಸುನಾಗೆ ಫೆಮಿಲಿ ಗಾತು ಬುನೆ ಫ ನಿಮ್ಮಾದಿಕಿ ನೂನನ್ನು ಕೀಕುರಂ ಕೈರಾ ಗಾತು ಎ ವಾಹದಕ್ಕೆ ಏಯ್ ಅದಿ ಕುಡಕುಚ್ಚಿಕೆ ಯಾಸ್ಮಿನ್ ತಿದಕ್ಕ ವಾಹಕ ತ ನಗಾಗಣೆ ಅವ್ರಿಗೆ ಸಿಕುಣಿ ಎಕುಚ್ಚಾಗೆ ನುಹುನ್ನಾಡ್ಕ ಯಾಸ್ಮಿನ ಎಂಗೆಂ ವಾನೆಯನ್ನು ಅಸ್ಲುವಸ್ ಮಿಫಾರ್ತಿ ಕುರಿ ಕುರ ನುವಾವರು ಕಮೆ
4: ತಿ ಹುರಿಹ ವಾಕೆ ಎಮ್ಮೆನ್ ದಕ್ಕಾಯರು ಕೀವಿಗಿಂತ ಆಹಾರಿಂಗೆ ಯುಸಾಸ್ತವಾಗ ವಾಕನು ದಕ್ಕಣಿ ಆಹಾರ ಮ್ಯೂ ಹುರಿಹದು ಮಿಯಂ ಮ್ಯೂರುನಿ ರುಸಂ ದಿಕ್ಕೆ ಲೋಪಿ ವಾತಿಯೇ ರುಸಂ ಗೌಫ್ಯೂಗ ದುಹೋಗ ಸಾರೆ ಮಸಕ್ಕದಕ ಫರುವ ಕುಡ ನುಕುರಮೆನ್ನು ಕೊಮ್ಮೆ ಮಸಕ್ಕತೆ ವಿಸಾರೆ ಗುರಿ ಕುರಾಹಿತು ಆಹಾರಿಗೆ ಅಮಿಲ ಮಸಕ್ಕತೆ ಕಮುಗ ದೆಕ್ಕಿಗೆ ರುಸಾಮ್ಗೆ ಕೊಮ್ಮೆ ಕಾಮಿಯಾಬಿಯಗ ಆಹಾರಿಗೆ ಹಿತೆ ರೆಫವಾಣೆ ಆಹಾರಿಂಗ್ ಚಾಮಿ ಲೆಫವಾಣೆ ಕೇವೆ ರುಸಾಮ್ ಏಕ ಗಬೂಲ್ ನುಕುರನಿ
5: ಬಲ ಗಬೂಲ್ ಕುರಾತೀನು ಮಸಕ್ಕತುಗ ಏನ ಯಾಸ್ಮೀನ ಎಹಾವರ ಏ ತುಬಾರು ಕುರನಿ ಯಾಸ್ಮೀನ ಖಿಯಾಲು ಹೋದನಿ
4: ನುಕುರೆ ಈ ತುಬಾರು ಕುರಾಣಮ ಏನ್ ಕಿರಿಯ ಕಮೆ ಫೈರ ಆಹಾರಿಂಗ್ ಗಿಯ ಫೋನು ಏನ್ ನೂಲಾನೆನ್ನು
5: ಬಲ ಯಾಸ್ಮಿನ್ ಗಬೂಲ್ ಕುರನಿ ಏ ವರ ಕುಡು ಕುಡ ಕಮೆ ಗೊತುಕತ ಯಾಸ್ಮಿನ ಏ ಕುಡ ಕಮ ಕವ್ಯಸ್ ಏ ಬೊಡು ಕಮೆಕೆ ಏಕಮು ಸಬು ಖೈರಾ ರುಜಾಮ್ ದಕೆ ಹಿಂಗಮನು ಜೈ ಇತುರು ಮಸ್ಸಲ್ ಸೈಗೆ ತೆರೆಯ ವಣ್ಣ ಜಹೊಂ ನಮ
4: ರಂಗಳು ವಾಹಕೆ ತಿಬುಣಿ ಠಿಕಂ ಆರೆಸ್ ಗಬೂಲ್ ಕುರ ಸೈಫ್ ದೆಂಕಿ ನಾರೆ ಹದಾಣಿ ಆರೆ ವರ ಬೊಡ ಆಫೀಸ್ ಮತಿಂಗ್ ಹಾದಾಂಬೆ ಮೀ ಹುರಿ ಹದು ಆರೆ ಉಳು ಆಫೀಸ್ ಏ
5: ಯಾಸ್ಮಿನ್ ಯಾಸ್ಮಿನ್ ಕುಶಕ್ ಕುರವಣು ಕಂ ಗಬೂಲು ಕುರವಣು ಮಸ್ ಆರೆ ವರಂ ಉಫಾವಿಚ್ಚೆ ದೆಂಗ್ ವೈ ಕುತಕಿ ಯಾಸ್ಮಿನ್ ರುಜಾಮ ಬದ್ದಲ್ ಕುರಂ ವೇನು
4: ಅಹಣ್ಣಕ ನುಕೆರೇನೆ ವರ ಪಿರುಗಣೆ ರುಜಾಮ್ ದುಹಾಕೆ ಸಹಣ್ಣಕ ಮಾಫೆನ್ ನುಕುರಾಣೆ
5: ನುವಾಣೆ ರುಜಾಮಕಿ ವರಂ ಹಿತ್ತಿರಿ ಮಿಹೆ ಯಾಸ್ಮಿನ್ ಅಳೆ ವಾಹಕ ದಕ್ಕಾದ ಬದ ಇಂಗಿತಾನೆ ನೋ ವಾಗುತ್ತೆ ಆಹಾರಂ ಹಮ ಗ್ಯಾಮೋಸ್ ಯಾಸ್ಮಿನ್ ಅಲು ಒಫಿ ಹುಂ ದೆಕೆಂ ಬೇನು
4: ಮಸಿಕ್ಕೆ ಕುರಾಣ ಏಕಂ
5: ರಂಗಳು ವಾನೆ ಇವ್ವರು ಕುರೆ ರುಜಾಮ ಅಳೆ ವಾಹಕ ದಕ್ಕಾದ ಬದ ಮಷಂ ಹೀವನಿ ಹಮ ರಂಗಳು ವಾನೆ ಹೆನ್ನೆ ಓಕೆ ಗುಡ್ ಲಕ್ ಹಿಂಗೆ
4: ಥ್ಯಾಂಕ್ ಯು ಸರ್
6: ಎಕಮಕುವ ಸಿಂಗಾಬಲ ಸ್ವಿಟ್ಜರ್ಲೆಂಡ್ ಮಮ್ಮ ಆಕಿ ಖೈರ ವರ ದಾಹಿವೆ
7: ಕೊಮ್ಮಸ್ ದು ಹಕುಂ ದಾಣಿದೊ
6: ಪಪ್ಪ ಬಿಜಿ ಕಮನ್ನು ದವಣಿದೊ ಎಮಿಜ ಮಮ್ಮ ಖೈರ ದಕುಮ ಫೋನ್ ವಂ ವೇರ್ನು
7: ತರಿವು ಎತ್ತಾಕು ಎಸ್ ಪಪ್ಪ ಕ ನೊಕರೆನ್ ಫೋನ್ ವಾಕ ತರಿವು ದಾ ಕೊಮ್ಮ ತಾಕ ಪಪ್ಪ ದಾಣ
6: ಮಮ್ಮ ಖೈರ ಬಲಾಣೆ ಬಪ್ಪ ತರನು ಆಗೋತ
7: ಎಕಮಕುಸ್ ತರಿಫಳು ಗಾತು ಬಪ್ಪ ಹುಣ್ಣಾಣ
6: ದಂ ಕೊಂದೇವುಕು ತಮ್ಮ ಅಮ್ಮ ಅಣ್ಣಾಣಿ ಪಪ್ಪ ಗಾತು ನುಬುಣೆ ತಣ್ಣದು ಅಹೆ
7: ನುಬುಣೆ ಹೀವನಿ ವರ ಅವಹಂ ಅಣ್ಣಾಣ ಹೆಂದ ತರಿಫಳು
6: ಮಮ್ಮ ನಾಸ್ವೆ ಮಮ್ಮ ಹೋದಂ ಕೈ ರೇಖಣಿ ವಸ್ತಾಣ ಬಪ್ಪ ಫಿಲಾಗೆ ಎಂಬಸ್ ಕೈ ರದಾಣ ಮಮ್ಮ ಹೋದಂ
7: ಏಯ್ ತರಿಫಳು ತಿಹಿ ನುಬುಣಚ್ಚೆ ಹೆಂಗೆ
6: ಕಾಕುವೈ papa friend do ai
7: hi bani a papa friend he
6: yasmin da ta ta noni saif peta
7: inga do ka ko to balama dekho din daane do
6: mamma mamma vaag da kan kan ti ai ves
3: darifla kaira aad ba mamma gaga battala
6: mamma kaira varam isvejja mamma mateng please dano da che
3: mamma dennu daana apadu hunnaana
6: bala pappa seheri mamma naaskan dara fada pappa
7: pappa varad deravi ekam mamma deravi ba
6: mamma staravaane mamma love baane pappa de kevs khaira de kevs do mamma mamma henga ba khaira ko chaibe mamma den de hadiya pappa sad bada ku din nashe
7: henga varang upaif deri do mamma ama
3: Rosa, ahrenden dani, kaira ni tafi, madma hindu no anna na.
7: Sona, madko ba, adu meta ishinda ba, ha dava dante ulen. Sona wahake dakkang beno sona ay.
3: Kum wahake?
7: Ishinda ba da. Bawa resi fengam ini yang kola. Isin deh. Bukan game yang kita hodat dikit teri. Aye.
3: Dombe kerumah aku. Dombe dasi bunima.
7: Dengki orang kolem phone nuna kan.
3: Dene jawapin nih keti.
7: Eka mau kok. Phone nona ga message a reply nu kurma kives jawab en aringa bol ko gem hiri harme de meong de tre meo golma ki hame kane khaira ta kawe golme ke khaira dura de ma fa suna ka hare muhim en nona
3: thi amelle bisna go kama bana ma ekam go quran kam enne
7: Sona handi ke hingga mana jeiva ta?
3: Kipe.
7: Then tiennye, Sona ya badal tak ke atau jeing arna hiyon?
3: Adi ya kene nuen.
7: Sona wahak tak ke ragu es badal jeing?
3: No. Ibis kame badal nuen. Badal kura kame sekat ibis nu kura.
7: Okay. Dengi hambi kipe arna. কিবে আন মে সোনা দরু হেন হিওনে কিবে এহসাস মারং এবানে
3: এ আহরিং গিউসাস তাকা রোজাম গিউসাস তা তাফাত উইমা এ হুসাস তো গবাহা কবিস তাফাত উইমা আর মেন দে মি হু গে বিষ্ণু মেস মারা পট তাফাত এন
7: না বেদান সোনা একম সোনা নে তুমি গে ফালো কাং ahana bara boda coffee aharange roge hamaje hunge diche dost ke fahun bara dost fahun aharana kas me ekanu erkan ehsas korevich
3: rozam bara boda last switch len dhaninge madang annana good night
7: Okay. Good night.
8: Aharan var rangala balaf. Mi dedwa mi uluni tikamuga. School dorum is rangala beli. Aharan phone photo ga ei hama Khaira. Khaira balago sehuri Khaira ga family mi. Yagin kore. Ituru photo da phone wana ei hama Khaira.
9: Drama kulumuga baverivi Tazkiya, Muhammad Ramiz, Aminat Ramla, Muhammad Nihan, Nashid Ahmad, Hussein Rashid, Muhammad Wahid, Ali Jaishan, Adi, Muhammad Shuhail. Drama liye ufad daiklawali, Arugan, Aishat Naima. Assalamu alaikum.

මියදුගේ ප්‍රෝග්‍රෑම් ගස් ආන්ටී තිකුදින්න රීති ලවය ගෙනස්සේන මි ලව කුරිය දාගඩීග ස්ටූඩියෝග තිබිකුදින්න ආන්ටී මසකතෙන් හවල් පුරාන එයි තස්වීරෙක්ග කොලජෙස්සුන් ද ತಸ್ವೀತಗ ಹುಣ್ಣಾಣ ಎದುವೈಗೆ ಮೌಲುವ ಗುಳುವಾಫು ಹುಣ್ಣ ಕಂಕಂ ಮಿಯದುಮಿ ಗೆನಿಸ್ತೆ ಲವಯಕಿ ಖದೀಜಾ ಶಾಣೀಸ್ ಕಿ ಅಧಿಫವ ಲವೆ

0: තබවාන් ජනස් මෑම ෆෑන් දත්ත ෑම ෑන් නොරහ ස් පද එදස්
1: කොිහාකමගේ සවනේ බජහ මියදු අස්තුක තිකුතින් බොරෝම මිතා දුවස්වරා අවුමෙන් දෙම බොඩුවකින් ඇ දුවස්වර බරත් තෆාතුවන් මියදු කම්ෆයි දික්කොද කොම්ම දිමාදක මේද යුසුක්ම ්‍රාමණ වෙන එහෙදී දුක එදක්කන දවාහකේ එක පේරු අරුමෙන් බොඩුවමගේ සමනු එකදවාහකෙන් අඩු ස්ටී දෙම ්‍රාත් පහන්කරකුත මීහුම් වර පොට පද වෙච්ච ෘතම ආරමෙන් කුඩේ සාදක ම හිගාතිය කමකවාක් දෙකු දෙන කෑදිතන මම්ම කාරක බුණිකම මෙවැනි මම්මයි මිදනී ස්කූදශ දෙ ඒරුදන් හයිස්කූල් බේරු ගෝම මුස්ලිම් ගෝම ජැන් හයිස්කූල දාමිනිකුති එක රේව මෝතී ස්කූල කන්නු මෙතන එමිහුන් උලේ රශුන් ටවනුම් බේරුග හුන්න වොට ෆෝදෝයක දාමගේ මිනිම්මි දෙ මා දුරුණු හිසාාව ගාගනක පරමයටු තුවාදාව ආමගුමතික බස් රුලාර ගිනදා මම කාරරි බුණ පමිදියයි ස්කූදශය ස්කූල් කමක්ගේ මිදනී මිහුන්නනි අස්තු ඒ දොගෙන් හදාගෙන් මැම්බ ෆෑන්නන් ඔොනුවාදාකමකු විච්චිය ඒගේ නුරුහුන් අන්නාන දුනීමතිම ස්තක්කාන තැන් මේක වරරි රීති නමුණයි මේ රසුදාක හයපපුළුග අනගු නමුණක වාහක්ම දෙන්නවන් රසුදාක හයපපුළුග දෙ වර ගෙනෙන් මේ සුවන් කුදින්න වාහක දක්කරු කියාදේ නමුණයගේ වාහකම යමනු ගුළු වි බේකද ඔහසිල් කරණී අඩු මම්මයෙන් හිදුමෙක් කොත් දිනුමටක එකම අස්තුග මියදුගේ දුනියක අමවර කුළුකුර මසාද රයිසු ජුම්හුරිය නූනේ ගෞම කිංගුම යුදානු කරණී කිංගන් හිදුමෙක් කොත්දැන් ස්වානුම් බේනු මවාක මොට කිංගුගේ පෙදස්ක තපාතු එකක මසක්කෙ පුරු තිබෙන තකුදින් මඩු බොඩු මුසාරය කන
0: මුසාරදඥම්
1: අනෙක ශරෆරි මගාමල් තිබෙනි දත්ත කිින්ගෙන් නූනේ රයිස නුනේ රෝසිීරක් අරිහු ඒනගේ පෙලස් කරන ඒනගේ ඔෆී පේපුලගේ ඔෆිහු වසහකරම් ෆොර්සත් තිබෙන එක රසූ සලොද අරසන එකකදේ පන් අස්හා බේකදගේ දරජ දිීමම කී කියහා මතිවරි කර ගුරවානු ගක්ති ඒබේකනු ගෙන රදිය බෝහු අන්හුම් එම අල්ලෝගේ රුහුන් ලිබඩයම්ප ති බේකනු ඇත එක ඔයසල කරණ මඩුකරවි කීවගේ
0: මම
1: එක මිසමනු විධානත කහකම රම් මදු එහෙම මීගමගේ චිකීති හුරියාකුදින් ස්වාහක මෙගේ එච්චකී අස්තුක තෙදවරිකං දස්කුරම්ම ජෙහෙන අස්තුක ආයිලාග මා හවුදු ඇඹ ෆෑන් මංමය බප්පගේ ස්වාක දක්කාරුග තෙදවරිකම් හුන්නම්වන් දෙන් අන්නම් වී හගිකුතු කොන්තනකු ස්කූල් මහවුද එහෙම එයි දෙන් මෙයන්නන අස්තුග පාසාරුතර කෙවා
0: ආදෑ ගොතු ඇ අගුන්ග පුකරා.
1: ගනවිකුම එස් වරක නිසස් පුරුණුත
2: අවුන මිල්ල පාගේ ෙන් චවන් බන හර අවුන්ගේ ෆිහාරයක ගොස්ස අවුන්ගේ කුරිය ගොර මිහසෝ ගෑකන කබුණන හම එකච්චම එදවල්ගේ හම ඒච්චෙන් නගෑගේ ගොස්ස අවුනට මේ ජෝනි හයි ප්‍රේස් අවුන් රගල වීග බලාදර එකොළුම් ප්‍රයිස් කල්කි දේශන් මෙට මිස්කල් දේශන එකම එකොළුම් වෙස් අස්තුල එහුරි හච්ච අනගති කුඩායරු ආමුග තෙක්ග ගින ාරම ්‍යපාරීග බේනු කර කාඩ් නොත ට්‍රන්ස්ප එකගොත්ත එකොළුන් අනගති කුඩාගඩීග බයිෆාර් වරගෙන ෆිහර තකුන් හදාගොත මිහාරු කාඩ් මෙෂනුම් බොඩු අදද ජස්සාද දෙගේ ෆවන් ඩිෆන් කුඩේ ප්‍රසෙස් සන කවරම
0: ඒ වරගෙන හදාක වර ගෙන
1: කර ඒ අස්තු කුරුතු අවුම මේ වාහක දෙකෙවුණේ එක තෙදු පුනන්ජයේ දෑරාතකාම ඒගේ තෙ තෙදනු පුනවගින් අවුල් මෙන්න තොගු හෙදිගෙන් ෆෝම් විය පාලගි දෑරාග නොත
2: අඩේ එච්චකොස් බලන ෑදා ලිබේතු අවුමෙන්න්න ෑදා ලිබේතු අර්මෙන් බදන අර්මෙන් කොමියටිය ප්‍රවඩ් කොද්දන කියහාවරකත්තෝ ඒගෙන් කොමියටීන් දෙ අවුමෙන්න්න දෙෙන් බ අවුමෙන් ප්‍රෝයිඩ් කොද්දන අස්තු එකො අවුමගේ මයින්සට ගල
1: ම ්‍රහම
2: අඟලවාන
1: පුතින් අස්තු විශ්නවි රයිස නේ කින්ගේ නේ බොඩුවසීර ප්‍රමිනිසගේ ඒනගේ දස්තරුග නො නැදක ෆොතුග මී හාද රඟලු පුච්චකේ බොනවේ දුහු වරම් උපාවාරද එකම් තෙදු වෙරී වූමුගේ නතිජාකි කොබා අල්ලෝ ස්පානවතාල හදරතුග එමිහැකි තෙදුවෙරී ගුතුක දීවගෙන් දාගොස් එකම් එකම් වානි තෙදු බොහුම් වාහක දක්කා දෙම මි පාහ කොරගොත මොආමලත් හෝගවෙස් දිරිවුරුම ගුරිහා කමෙක්ග තෙදු මොආමලාතු කරුමගේ නතිජයකම වගෙන්දාන එමිහැකි එකලං හදරතුග තෙදු වෙරී ගුතුක දීවගෙන්දාමේ
2: එම අරුන්ගේ මේ මෞදක වර්බෑර වාහක්ත දෙකේ කාද නජරතකු හම අරුමෙන අධ්‍යාල් වාදයගෙන්
1: එක මනුවන වරකුඩ වගත් කළ
0: හ
2: ස අරුමනක හියනුව එක අරුම මේ මෞදෝගේ තෙරෙන් හම දානම කීකැබුණානේ කඩු ගෑඩි හම ෆිනා හුස්නවාගේ ජවාහිර හෝන්මන මේ මෞදෝගේ තෙරෙන් හම හෝදතාන වර්බඩ ශුකරිය අතුර මේ මෞදෝග ඇස අරුමෙන වාහක දක්කාද
0: අවමන සර බොරෂරගත ඇද අනිසාල්ලා මෙ මුෂ්තමයි සද අඩුහන්තර නවෙස් මේ සබුම් සෑදාතක ලිබෙන එමජම්
2: ප්‍රෝග්‍රම වස්තු කියාවරක සැබරින් ඉතුර යුසුප කියාවරක අරම
0: සර බොයිච සර පොයිච පො මේ අස්ස බුණඥාමුන් තෙදුවරිකන් කිකතු කුඩේරුස් රවමන් මෙහාරමෙන් ගුණේ කුඩේරුස්සුරෙන් දස්නු කොද්දඥාමුන් කශීග හිපාන ආදයක්කන් තොගු හෙතු. දේග සවබුන් පාරිකුරුන්ගේස් උළුමුගේ සහලාගේතුගේස් කොරියකවගේස් මස ජයනත ඇම කුරියරුම් හිනර කුරවා එම බොඩු කම කමිනේ දොග හෙතු ඒ අගුණ
2: අරුන්ගේ බේසි සවුන්ගේ ෆෞන්ඩේෂන් වාජහන හම තෙදවරිය ලස්තරි හික අරුම බුණ බහම සවුම කුරා මදම සවරම ජහන තෙදවරික ලස්තරක ගුඩි ෝ රයා සිත
0: ේශය දල්පදන් පවාවරකම් පවා ගුරියාකමසේ අශගනවනි බුණෙලම් පසේ තෙදවරක අමදකරම් උොඳගු බුණදම් පසේ
2: අස්ත හරයා යෝකමක ඒගේ මෑගනු අසාසකන් අරුගන ෆෙන්න ගොතු හම තෙදවර
0: ල අවුහම එත් පසගත.
1: ත් මී වරං උපාවර කුත් කොළ ඇත් ඒම තිී දෙෙවී ගවතන් හ වර පොඩ ශුකුරු මදා කොරන් දෙ මිද කිය රද කරගිය අධිවශසම එම් ෆොර්සත්ත තිකුතින්න කියීගම කාද ගොස්තු වේක
0: ශල්
2: මියදුගේ ප්‍රග්‍රම් අරම නිම්මාදාන අරට යෝසුපා දෙමිහුම් අදි ඩොක්ටවෙස් මෙමෝදෝග වර බෑරු පාකතක ගෙනස්ට වර පෑදදා හට මෝදමත්තක ගෙනස්සවනකම
0: ේදුග
2: කියේදාන සදාමදයක මොරහමතුල්ලහ බරකාතා.
3: Feel the tea.

0: කොම්මහක දක්කන්ත මතිගෙනයිය එ හකුතෙන් මශකන් නෙතේ මශගගේ තියයි අනෙක්කා පුරෑගෙන් දාවාහක බොනංක ඒවාහක දක්කාක බේර්මෙන්න්නු අහාක විස් බේර්මෙන්න්නු එහෙම මිබුණි වගුතෙන් නෙතේ
1: පුරෑගෙන් දාක නූලම එනුන සැවිස්ටුම් මෙහර එහෙන් ගොතකම් මේ ගැංගුලන
0: කොංගොතක අනෙක්කා මිකොළ මාර කළුවීත
1: අබදස් මිකොළු මා රංගලේ හරිෆේ හිකො ගැතිවුලනි මශක යුරමියක
0: දෙන් හෙවේ කොම්වාහක එත දක්කන් තිවුලනි
1: සුනාග වාහකන දක්කම් වුලනි
0: මශන් හීවෙච්චේ ඒ මිහර දිමාවෙච්චත
1: දිමාවෙච්ච
0: ඕ කිහින වනිී සුනා මිපුුණි කුරිගේ ගැක්කං අධිව සෝවේත
1: හම ඒරුගේ ගැක්කම් එ සමාසා කොරුම් එහිනිතුම් වෝ
0: තෙන් ඕකේ හීවෙත විශාල්ති විශ්නාහෙන් සුනා විශාලා තේතරේ විශ්නානහෙන් දෙන් වාකෑන් කොම්මෙස් වරකං ඉගේ නෙතා
1: හීවනි කමු යකිනන්න
0: ය මඩ කොබ කායිචිසං ඕඩ කොප්ප නෝනී කුරිය කන්නු දෙවෙන මමිනි වරක් බඩහාස වෙට
1: ඒ මෝඩර් දීපීමේ මශගේ ඒරෝ සරි බැනුවානේ කාංකං
0: ඒ අනි කෝචකං ඕඩ දින මශකන් නොකෙවේ නගේ කොම්ම කොම් එච්ච ඉගේනු
1: දැම් බලගෙන් දෙබෑ මශ යගින් අරිපක් කමුදානක
0: හිඟ බලම කමු නොගොස්සිය මාලුන් ඕඩර් කුරාණ
1: ඕකේ ඕකේ එකම නොගොස් වී අතාද
0: එහෙවීම දෙන් වාහක කුරිය ගෙන්ද බල සුනා කීකෙත බුණි
1: සුනා මාගෙන වාහක නොදක්කා කමකු බුණේ තමුන් ගෙන්දාශෝ
0: ඕ හෝ හෝ අස්ලත අනෙක්කා
1: තකොල දිය ගොස්කු
0: හදාරවන්ී හොය හොය හොයි හොය අනෙක්කා
1: විශාලයක් දාම්බයනු ැබුණේ අරි මුණ බෑ කෙන හදම්වේ හිතුක හුරි වාහකත මුණදැන් වීත
0: ලක්ක තුවස් වෙච්චෙන්න්නු තියෙන් උපනේ ඔලේ තාවෙස් දෝ අස්ලු බුණගෙන් කෝහෙන් එක්කන්නේ ගෙන්ගේ
1: බේනවාගතක නොවදාන තිීවේ හිබ් බිරුගන්න නියම ආර්මෙන් මේ රට්ටෙන්නේ
0: රට්ටෙන් ගොතුක තිබීම දෙෙන් ලෝබි නවානීත නෝනී ඉහුසාස්තකෙන් හිතුග නූපෙදෑනීත බුණන් හිතුක වාහකත බහට්ටෑගෙන් හුරෙවෙස් හල්ලෙන් නොදි බෑනෙන්ගේ මශෆෙන්නනි හම බුණ හේරුම් එගිදානෙන් නො සුනාගේ විශ්නු මිකම හොරි ගොතෙවෙස්
1: කමකොස්
0: දෙ විශාල නුකෙරෙන්ඥා අධියපෙන් එහෙන් ගොතෙන්ගේ සුනාය තංකොලේ බොඩන් එටෙන්ෂන් දේවි ඒනෑකු වගුත හිතකුරුන් ගිනකෝ ඒනෑ වාහකතන් හිස්සා කරමි හේරුම් ඒනය වෙස් විශාගේ වාහකතන් අඩුයිවි ඒනගේ විශ්නු හොරි ගොවෙස් එගිදානෙන්නු
1: තිී රඟලෝත කරන්නේ තැක්සිගේ එහෙම වේ රබුද සරිීෆ්ගේ අයිඩිය බේනුම් වනි අබුදස් බොදුග ඉන්නන සොලියෂන් හල්ලු
0: ඒ තියෙන් කියයාගේ මනු හෙදිය සයෝගේ මමියන්නන මශක් කාන්දේති
1: කාන්දීපානමේ කමා නොසින බද
2: දොන්ත
1: ඒ හීවස් නොකර ගඩ්ඩික ඔෆිහත්තියයි කමකු තනක
3: නූනේ කයිර ස්කූලල්ලා හිතන්ෙරි හම ඔෆිහ වදදම් වෙච්චේ කොන් දුවහෙ මිහ රොෆිහ නුවන්න තාද
2: දොන්ත දෙ නාන්නනේන දොන්තගත් අබදස් බොන්න මෙන්න ඔෆිහන් ඇස් ඔෆිස් කකම් තොන්ත බලම්වානේ
3: දොන්ත කී කුරම් බදනි නොන්තෙන් ඉගේ රුසා මුරිහා කම කොරානවෙස් හම එම්ම රංගලක්ක බුණිමෙන්නු කොම්මෙස්කම කොරාජ්‍යෙන් බේර ෆරන්ජේවාක ඒ කොන් එරකු
2: ඒදෙහම විාරය කමකම පුරණ වර මුහෙම මීටින් නැගේ එකමකු දැන්
3: සුනා නෙදිමද කිකො සුනා බුණි නූලෙ තදිවස් අන්නාක දොන්ත සුනාගේ මම්ම අවාහක දක්කන්ත
2: නොන් දොන්ත දොන්ත වෙස්කම කුරාණක මෙන්නේ අර බෝල මැතිකම
3: ඒගේ දියහිත
2: ඒගේ එක නොද එකමකු සුනාගේ බේවයා දිමා විච්චි
3: කිකෙ බුණි
2: වරක් හිංහමුණ ජෙහි පහුරි
3: ඒයෝ ඒ කිව
2: ඒද අරමෙන් දොගෙන් හදයගෙන් ඔලුකයින් ගුණේ ඒ කමාදෙන් හිංහමුණ ජෙහි පහුරි ekam ge ha gosmi hin nohe hiwane hamange wahada kalima me ngune de ekam ge enabuna hen ekore buni kin angul kamenno
3: a do
2: tehim ve ma ehin hamuna jehun ebo in enage donte isinde betita kolat te unna ne kiwegen
3: mi den daam be fe mihiri
2: daam ye kase isinde be ne
3: ama wadela fa nikome gen daam mi wani
2: ebe isinda daam isinde
3: den ekam kaira ve sunage waha kahawarun dene jawabe ves kinafaru nigeye sunana skinadu swejenama kaira ruzam ge sekunde warbali kollane sual kokkoves
2: miharu sual kore eha sual gena egam ko kaira sunaya gulagen bahaka dakke
3: ehenda
2: ha ehmve me eha warabes ehunnane suna ayna majas sate kaira hada lobeve suna deke
3: sunaves kaira deke eha lobivanya kaira ves eha lobivanennu ruzam ishinde wone mami tangharu liye awa dani donta dani de inge inge dani dani
2: okay okay donta hembe maharen dana kaira gowagen ge inge miya de ne baje he mi ice cream evsne nimma gowagen haren dana ge ice cream ganagen dana
3: ah emme rangal den dani
2: okay de donte te
4: Saif, kine ruzam?
5: Sabas, ehenga hanta tigene?
4: Nun, hama balali. Ruzam huri aharendike adis varabuda hingamunu jayifata.
5: Yasmin engemwaane hingamunu jayanaka. Yasmin ruzama ahedi abaduwes ulekan ruzama ngeenke. Ene kama alewes nudayennu. Huriha kame engihure Yasmin ang ihawarang itubaruko ngeen ene uloni. Yasmin ti ofihu ge emme senior ekaku. Yasmin ang amilla kankamu ge wednimmu ge ikhtiyar di ofihu ge muhum etak kame Yasmin ge amma chadu ko lafe honnani. Itu bar kurati nu. Yasmin ang engemman Yasmin kuran je kantatka kuran nu je kantatta.
4: Ahari mara beenu Ruzam. Ahan neha fasihe nu Ruzama sunayki gule tambalaka.
5: Yasmin ta sunage family mi hun ka to wa dekke
4: family mi hun ka to ga e wa hakin we dakka ekam sunage dombe ga to ga buni
5: Yasmin nge ta tihen Yasmin kanta kurima hinu kura eta kamen hinga fie sunage family ga to bunefa nimmali ki nunannu ki kuran kaira ga to wa dekke ei adi kudaku tike Yasmin tidak kahwah kata naga ganai orang ke si kuni ikut jaga nuhunan kan Yasmin engem wanen. Asli us mifar ti kuri kuran nuwa waru kame.
4: Ti huriha wahke emmen dakkairu kiwi kita aharingi usah stok wahkru dakkani. Aharim mew huriha do mew mewuni Ruzam dekel obi watiye. Ruzam gafiu ke tuah ke sahre masak ketika faruwa kuda nukuramenu. Kome masakate vizaharin kuri kurahito. Aharenge amila masakate kamuga dekige. Ruzamge kome kamiya biyega. Aharenge hite lefuvane. Aharen chame lefuvane. Kiwe Ruzam ekan gabul nukurani.
5: Bala gabul kuratinu masakatuge eena. Yasmin ang ehavarang ee tubaru kurani. Yasmin ang khiyalu hodani.
4: Nukure. Itubaru kuranama. ehin kiriya kame faira ahin giya fonu en nulan ennu
5: bala yasmin gabul kurani ei wara kudukuda kame gotukata eh yasmin ang ei kudukama kavyas ei bodu kame ke ekam usab khaira ruzam de ke ingamuno jai ituru masal sai ge tere wannan jahun nama
4: rangal waha ke tibuni tikang anes gabul kuran saif Dengki nara ha dani. Aharin barab bodang ofis mating ha dambe. Mi huri ha tu aharin ulung ofis e.
5: Yasmin. Yasmin aku sek korono kang gabul korono imas aharin barang ufahicce. Dengway kuteki Yasmin Ruzama badal koron bienu.
4: Ahan nakan nukerin. Barab pirukane. Ruzam tuha ke sahan nakan maafin nukurane.
5: Rohan, Ruzama ki warang hittiri mihe. ಯಾಸ್ಮಿನ್ ಅಲೆ ವಾಹಕ ದಕ್ಕಾದ ಬದ ಇಂಗಿತಾನೆ ನೋ ವಾಗುತ್ತೆ ಆಹಾರೆ ಹಮ ಗ್ಯಾಮೋಸ್ ಯಾಸ್ಮಿನ್ ಅಲು ಒಫಿ ಹುಂ ದೆಕೆಂಬೇನು
4: ಮಸಿಕ್ಕೆ ಕುರಾಣ ಏಕಂ
5: ರಂಕಳು ವಾನೆ ಇವ್ವರು ಕುರೆ ರುಜಾಮ ಅಳೆ ವಾಹಕ ದಕ್ಕಾದ ಬದ ಮಷನ್ ಹೀವನಿ ಹಮ ರಂಗಳು ವಾನೆ ಹೆನ್ನೆ ಓಕೆ ಗುಡ್ ಲಕ್ ಹಿಂಗೆ
4: ಥ್ಯಾಂಕ್ ಯು ಸರ್
6: ಪಪ್ಪಾ ಪಪ್ಪಾ ದರ್ವೇ ಫತಾ
2: ನೂ ಕಿನೆ ಬಿ ದರಿ ಪುರತಿ ಹಿಂತಿ ಬುನಿ
6: ಮಮ್ಮನ ತಿ ಬಪ್ಪಾ ಮಾಮಿ ಸೋನಿ ದೋ
2: ತೆದ ಬುನ ವಿತ
6: ಪಪ್ಪಾ ಬದಸ್ ಖೈರಾ ಗಾಚು ಬುನ ನಿ ತೆದ ಕಷನ್ನು ಖೈರಾ ಅಂಗೆ ಬಪ್ಪಾ ಮಮ್ಮ ಮಿಸ್ ವನೆ ಕಂ ನಿ ಬಪ್ಪಾ ಬುನ ಮಮ್ಮ ಗಾತು ಅವಹಣ್ಣಾಶೆ
2: ಬಪ್ಪಾ ವರ ಬಡ ಮಮ್ಮ ಮತಿಗೆ ಬವಸ್ರೆ
6: ಖೈರಾ ಬಸ್ ವರ ಬಡ ಮಿಸ್ವೆ ಗದ ಮಮ್ಮ ಕಣ್ಣ ಪಪ್ಪ ಕೇಕು ಅಂತ ಮಮ್ಮ ಫಣುವೆ
2: ಮಮ್ಮ ಬುನಿತ ದರ್ಫಲು ಗಾತು ಅಣ್ಣಾಣಮೆ
6: ಮಮ್ಮ ಬುನಿ ಅಣ್ಣಾಣಮ ಖೈರಾ ದಕ್ಕೆ ವರ ಲೋಬಿ ವೇಸ್ ವಸ್ ಬುನಿ
2: ದರ್ಫಲು ಮಮ್ಮ ತಿಗೆ ವರ ಲೋಬಿ ವೇದೋ
6: ವರ ಲೋಬಿ ವೇ ಖೈರಾ ಹಾ ದೋ ಫಾವೆ ಖೈರಾ ಮಮ್ಮ ಸ್ಕೈರಾ ಬಪ್ಪ ಸ್ಕೈರಾ ದಕ್ಕೆ ವರ ಲೋಬಿ ವಾತಿ ಬಪ್ಪ ಕಮ ಹಿಂಗ್ ಎಕಮಕು ಸಿಂಗಾಬಲ ಸ್ವಿಟ್ಸರ್ಲೆಂಡ್ ಮಮ್ಮ ಆಕಿ ಖೈರ ವರ ದಾಹಿವೆ
2: ಕಮ್ಮಸ್ ದೋಹಕು ದಾಣಿದೋ
6: ಪಪ್ಪ ಬಿಜಿ ಕಮನ್ನು ದವನಿದೋ ಎಮಿಜ ಮಮ್ಮ ಖೈರ ಅದಕ್ಕು ನಿ ಫೋನ್ ಅಂಬಿಯನು
2: ತರುಳು ಎತ್ತಾಕು ಎಸ್ ಪಪ್ಪೆಕ ನೊಕರೆನ್ ಫೋನ್ ವಾಕ ತರುಳು ದಾ ಕೊಮ್ಮ ತಾಕ ಪಪ್ಪ ದಾಣ
6: ಮಮ್ಮ ಖೈರ ಬಲಾಣೆ ಬಪ್ಪ ತರನು ಆಗೋತಾ
2: ಎಕಮಕೋಸ್ ದರ್ಫಳು ಗಾತು ಬಪ್ಪ ಹುಣ್ಣಾಣ
6: ದಂ ಕಂದೇವು ಕುತ ಮಮ್ಮ ಅಣ್ಣಾಣಿ ಪಪ್ಪ ಗಾತು ನುಬುಣೆ ತಣ್ಣೋದು ಅಹೆ
2: ನುಬುಣೆ ಹೀವನಿ ವರ ಅವಹಂ ಅಣ್ಣಾಣ ಹೆಂ ದರ್ಫಳು
6: ಮಮ್ಮ ನಾಸ್ವೆ ಮಮ್ಮ ಹೋದಂ ಕೈ ರೇಖಣಿ ವಸ್ತಾಣ ಬಪ್ಪ ಫಿಲಾಗಂ ವಸ್ ಕೈ ರದಾಣ ಮಮ್ಮ ಹೋದಂ
2: ಏ ದರ್ಫಳು ತಿಹಿ ನುಬುಣಚ್ಚೆ ಹೆಂಗೆ
6: ಕಾಕುವೈ ಪಪ್ಪ ಫ್ರೆಂಡ್ ಇದ್ದು
2: ಹೀವನೆ ಆ ಪಪ್ಪ ಫ್ರೆಂಡ್ ಹೆಂಗೆ
6: ಯಾಸ್ಮಿನ್ ದತ್ತ ನೋನಿ ಸೈಫ್ ಪೆತ
2: ಹಿಂಗಾದೋ ಕಾಕುತ ಬಾದಮ್ಮ ದೇಖೋ ದಿನ ದಾಣಿದೋ
6: ಮಮ್ಮ ಮಮ್ಮ ವಾಗ ದಕ್ಕಣ ಕಂತಿ ಆಯವೆಸ್
3: ದರಿಫ್ಳ ಖೈರ ಆದು ಬಾ ಮಮ್ಮ ಗ್ಯಾಗ ಬತ್ತಾಲ
6: ಮಮ್ಮ ಖೈರ ವರ ಮಿಸ್ವೆಜ್ಜೆ ಮಮ್ಮ ಮತೆಂಗ್ ಪ್ಲೀಸ್ ದನ್ನುದಜ್ಜೆ
3: ಮಮ್ಮ ದೆನ್ನು ದಾಣ ಅಪದು ಹುಣ್ಣಾಣ
6: ಬಲ ಪಪ್ಪ ಸೇರಿ ಮಮ್ಮ ನಾಸ್ಕಂದಾರ ಫದ ಬಪ್ಪ
2: ಬಪ್ಪ ವರದ್ದಿರವಿ ಏಕ ಮಮ್ಮ ದೇರವಿ ಬಾ
6: ಮಮ್ಮ ಸ್ತರವಾಣ ಮಮ್ಮ ಲೋಬಿ ವಾಣ ಬಪ್ಪ ದಕ್ಕೆ ಬಸ್ ಖೈರಾ ದಕ್ಕೆ ಬಸ್ ದೋ ಮಮ್ಮ ಮಮ್ಮ ಹಿಂಗಾ ಬ ಖೈರಾ ಕೊಚ್ಚಾಯ್ಬೆ ಮಮ್ಮ ದೆಂದೆ ಹದಿಯ ಬಪ್ಪ ಸಾಧು ಬದಕು ದಿನಶೆ
2: ಹಿಂಗಾ ಬರಂಗು ಫೈಫ್ ತೇರಿದೋ ಮಮ್ಮ ಅಮ್ಮ
3: ರೋಜಾ ಆರಂದೆನ್ ದಾಣಿ ಖೈರಾ ನಿದಾಫಿ ಮಾದಮ ಎಂದು ಅಣ್ಣಾಣ
2: ಸೋನ ಮಾಡ್ಕೊಬ ಅದು ಮತ್ತೆ ಎಷ್ಟಿಂದ ಅದವ ದಾಂತಿ ಹೇಳೇನೆ ಸುಣ ವಾಹಕ್ಕೆ ದಕ್ಕಂ ಬೇಣು ಸುಣ
3: ಕುಮ್ಮಕ್ಕೆ
2: ಎಷ್ಟಿಂದ ಬದ ಬೋರ ಸಿ ಫ್ಯಾಂಗ ಮಿ ಹಿಂಗ ಕೊಳ ಇಷ್ಟಿಂದ ಬಣ ಗೇಮ್ ಹಿಂಗ ಹೊದ್ದಿಗಿಂತ ತೇರಿ ಆಯ್
3: ದೊಂಬೆ ರೂಮ್ ಆಯ್ಕು ದೊಂಬೆ ದಾಶೆ ಬುಣಿಮ
2: ದಕ್ಕಿ ಯಾರಂಗ ಗೋಳಿ ಫೋನ್ ನೋಡಕಣ
3: ದೇನೆ ಜವಾಬೆನೆ ಗೆತಿ
2: ಏಕಮಕೋ ಫೋನ್ ನನಗೆ ಮೆಸೇಜ್ ರಿಪ್ಲೈ ನೋಕರ ಮಕ್ಕಿ ಬಸ್ ಜವಾಬೇನು ಆರಂಗ ಬೋಲ್ಕೋಗ ಮಿಹಿರಿ ಆರು ಮಧ್ಯೆ ಮೇ ಹಂಗೆ ಎತ್ತರೆ ಮೇ ಗುಳು ಮಕ್ಕಿ ಹಮೆ ಕಣಿ ಖೈರ ಎಷ್ಟು ಕಾವಿ ಗುಳು ಮೇಕೆ ಖೈರ ದುರದ್ದಿ ಮಫ ಸುನಾಯಕ ಆಹಾರ ಮುಹಿಮೆನ್ ನೋಣೆ
3: ಠೀ ಆಮೇಲೆ ಬಿಸ್ನಾಗಮ ವಾಣಮ ಏಕಮುಗ ಕುರಾಣ ಕಮೆನ್ನೆ
2: ಸುನಾಂದಿಗೆ ಹಿಂಗ ಮನು ಜೀವದ
3: ಕೀಪೆ
2: ದೆನ್ ತಿಯನ್ನೆ ಸುನಾಯ ಬದಲತಕ ಅತು ಹೆಜ್ಜೆ ಕಣ್ಣ ಹಿಯೋನೆ
3: ಅದಿ ಯಕೀನೆ ನುವೇನು
2: ಸುನಾ ವಾಹಕ ದಕ್ಕ ರಾಗ್ವೆಸ್ ಪದಲ ಹೆಜ್ಜೆನ್
3: ನು ಎಬ್ಬಿಸ್ ಕಮೆ ಪದಲ ನುವೆ ಬದಲ ಕುರಾ ಕಮ ಸಕ್ಕತೆ ವಿಸ್ನು ಕುರಾ
2: ಓಕೆ ದೆನ್ ಹೆಂ ವಿ ಕೀಬೆ ಅಣ್ಣ ಕಿವ ಅನ್ನ ಮೇ ಸುನ ದೊರು ಹೆಂ ಹಿವನ ಕಿವ ಎಹ್ಸಾಸ್ ಮರಂಗೆ ವನ
3: ಏ ಆಹರಿಂಗಿ ಹುಸಾಸ್ ತಕ ರೋಜಾಮ್ ಗಿ ಹುಸಾಸ್ ತ ತಫಾತ್ ವೀಮ ಏ ಹುಸಾಸ್ ತೋಗ ವಾಹಕ ವಿಸ್ ತಫಾತ್ ವೀಮ ಆರ್ ಮಂದೆ ಮಿ ಹೋ ಗೆ ವಿಸ್ನು ವಿಸ್ ವರ ಪಟ ತಫಾತ್ ಎನ್
2: ನಾ ವೇದಾನ ಸುನ ಏಕಮ ಸುನ ಅನತ ಮುಗೆ ಫಾಳುಕಂ ಬರ ಬಡ ಕಫಿ ಅಹರಂಗೆ ರೋಗ ಹಮಜೆ ಹು ಗೆದ್ದಿಜೆ ದ್ವಸ್ತ ಕೆಫ ಹು ಬರ ದ್ವಸ್ವ ಹು ಅಹರ ಅಣಕಾಸ್ ಮೇ ಏಕನ ವೆರಿಕ ಎಹ್ಸಾಸ್ ಕೊರವಿಜೆ
3: ರೋಜಾಮ್ ಬರ ಬಡ ಲಸ್ವೆಜ್ ನಿಂದಾನಿಂಗೆ ಮಾದಂ ಅಣ್ಣಾಣ ಗುಡ್ ನೈಟ್
2: ಓಕೆ ಗುಡ್ ನೈಟ್
7: ಆಹಾರಂ ವರ ರಂಗಳ ಬಲ್ಯಾವ್ ಮೀ ದೆದುವ ಮೀಳುನಿ ತಿಕಮುಗ ಸ್ಕೂಲ್ ದೊರಹು ವಸ್ ರಂಗಳ ಬೆಲಿ ಆಹಾರಂ ಫೋನ್ ಐ ಫೋಟೋಗ ಏಯ್ ಹಮ ಖೈರಾ ಖೈರಾ ಬಲಾಗು ಸೆಹುರಿ ಖೈರಾಗ ಫೆಮಿಲಿ ಮೀ ಯಾಗೀ ಕುರೆ ಇತರು ಫೋಟೋದ ಫೋನ್ವಾಣ ಏಯ್ ಹಮ ಖೈರಾ
8: ಡ್ರಾಮಾ ಕುಳುಮುಗ ಬಾಬೆರಿವಿ ತಸ್ಕಿಯಾ ಮೊಹಮ್ಮದ್ ರಮೀಸ್ ಆಮಿನತ್ ರಮ್ಲಾ ಮೊಹಮ್ಮದ್ ನಿಹಾನ್ ನಾಶಿದ್ ಅಹಮದ್ ಹುಸೇನ್ ರಶೀದ್ ಮೊಹಮ್ಮದ್ ವಹೀದ್ ಅಲಿ ಜೈಶನ್ ಅದಿ ಮೊಹಮ್ಮದ್ ಶುಹೇಲ್ ಡ್ರಾಮಾ ಅಲಿ ಉಫದ್ದಾಯ್ಕ್ಲವಾಲಿ ಅಳ್ಗಡ್ ಐಷತ್ ನೈಮಾ ಅಸ್ಲಾಂ ಅಲೈಕುಂ.

0: අදිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.